0: මෙහාරු ගඩින් අගඩි තිරි සැමින ටගුනමගඩි කුරියමිගෙන්ද රාජ්‍ය හඳුනාගේ මේදුගේ ශෝස් කුරිය දාරු ගල්ගුනගේ හුන් තෙරින් න බෑරුම්ගේ ෆුර්සත් එක්කන් හඳාන් කොල්ලදේ පීඑස්එම් එයා මෙදිරිකු ෂෝග නන්නොට් කුරෙවේ නේ හුන් තෙරින් නදේශමි රාජ්‍ය හඳුනා ෂෝගේ සදේහ ෂෝතෙගස් නන්නොට් කුරවන් DFM 91 මි පේජ් සර්ච් කුරවාෆ මිය මෙසේජ් කුරවාන් ෂෝග බෑරවලවන් බේනවලවාකම් ගවානමදින් මියදු සම වරක් ගින එහුන් තෙරින්නස් බද්දවා කොමසරකේ හුන් තෙරින්නා බද්දවාණිකව මි උමිට් කුරණි දෙන් ඒගේ තුරුන් හම দুহেগে শোগেস আলগুনমেন এমগেনেস্তে দুহা খাস কলগুনমেনেস্তে বাকি বাতকে এগতং এবামি হুকুর দুহা খাস কগেনেস্তে বাতকুন তারিং প্রোফাইল মে পাইকে নো
1: শাহো তৈয়ার কুরামি বা দেন আলগুমেন গে হুনতিনা হামি গেনেস্তে
2: তারিং প্রোফাইল

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස්
1: නොමදිය එක මෙගාහර්ට්ස් දිවෙහි FM

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: මුනිෆුයි ෆිලුම්ගේ දායරා එම්මෙ තාජා ಮಿವಗು ತರಣಾಕಿಗ ಸ್ಟುಡಿಯೋಗ ಮೀನಿ ವೇತುದಿಯ ಹೆಂಗ್ ಅಹರು ದಿವೆಹಿ ಫಿಲ್ಮಿ ಉದರಿ ಹೊಂ ಫಿಯ ಜಹಮುಂಗಣ್ಣ ಹುಣರ್ವೆರಿ ಆಕ್ಟರ್ ಅಹಮದ್ ಶಾರಿಫ್ ಶಾರಿಫ್ ಅರ್ಗುಣ್ಣ ನಾಯಕಿಗ ಮಿವಗುತು ಬ್ಯಾವಿರಿ ವಾತಿ ವರಬಡ ಶುಕ್ರಿಯ ಎಮ್ಮೆ ಪ್ರಥಮ ಸಮ ಲಮ್ಹಾಗೆ ವಾಹಕತಕ್ಕೂ ಫಶಾಣಿ ಲಮ್ಹಾಯ ಬೇಹೆಗುತು ವಾಹಕ ದಕ್ಕಾಲಾಣಿ ಮೀ ಪ್ರೊಜೆಕ್ಟ್ ಆ ಗುಳೆಂಗ್ ನಿಮ್ಮಿ ಸಬಬಕಿ ಕೊಬ್ಯಾ ಹೇ ಅದಿ ಮೀ ಫಿಲ್ಮ್ ಫೆಣಿಗೆಂದ ಮೀ ಅಮೀನ್ ಮೀ ಕೆರೆಕ್ಟರ್ ಬೇಹೆಗುತು ಕೀ ಕೆಬ್ಬುಣಾಣಿ
2: මේ ෆිල්ම ඉන්වෙවුණනි අසු වරන් එහකෑ ගොතකන් ඇයි එම පොරතම අයිශායා එක්කොන් අයිශායා වාහක දක්කාලම්වගෙන් හිල්මිසෝ බේනුම්වගෙන් හිල්මිසෝය මිට්කුරි දුහක මිදී අයිශායා එක්කෝ දැන් එතනුම් හිල්මිසෝයා බද්දල්වගේමිගකුර අබද සඩුවෙන් හිල්මීගේ පවාහක අඩු අබදසිවැනි ද කුරිගවර මුළු ඩයිරෙක්ටරේකේ දැන් අලන් හිල්මිසෝයා එරුමි දිමාවි දිමාවගෙන් හිල්මිසෝය ශාරිෆකී කාවුකමා කොන්කොන් මසක්කත කුරා මීහෙක්කමා එ දුහු මීන් ගුණි දෙන් ඒක ෆහුන් එ දුවහු අයිතින් ඒ රේකන්න හිල්මිසෝ ගුලා හබුණි තිමන්න බේනුමේ මීග මීන්න කෙරෙක්ටයක ශාරිෆ් ලාන් එහදෙන් ඒගොත්තුන් අස ශාරිෆස් වරබඩ බේනුම් වී කුරීගේ ඩයි එහා මශූර් ඩයිරෙක්ටරකායකො මසකතෙ කොල්ලන් දෙන් ඒගොතුග මතින් ඒ ෆුර්සත් ලිබුණීම ශාරිෆ් ආයිකේ බුණියේ
1: පුරතම බද්දල්වුන් අයිශායකිගේ ඒ හම ෆිල්ම්ගේ වාහක මෙබුණි ශාරිෆ්ා දක්කංක බද්දවේ බද්දලු මෙන්නෝ
2: ඒ අයිශායා බද්දල් කුරි කුරුමේ ඒගේ තෙරෙන් ශාරිෆා හිල්මි සයමි දිමාවි
1: එහෙම වි මහම අර ලකී කොන් දිය කමෙන් මිස අමීන් ගේ බෑ ෆිල්ම් ක කුලේ ફમી වනි මී රෝලා බෙහෙගතුන් කී කේ බොණානි
2: අමීන් ගේ කැරක්ටර් එකේ ලම්හා ගේ වර ගැ රට්ටෙස ලම්හා ගේ හුරිහා සිචුවේෂන් එක ලම්හා එකේ ඇඩ්වයිස් දිනමු ග එම්ම කැරී ග හුන්න වර ක්ලෝස් ෆ්‍රෙන්ඩ් එක අමීන් නකි දැන් මී කැරක්ටර් අස්ල කොළමු ග අබදස් මුණ හුරිහා ඉන්ටර්විව් එකක ග වරන් උඳගුලේ මඩු මෑතිරි කොන් එක මඩුන් හුන්න කැරක්ටර්ස් ද පුල් ඔෆ් කරන් එහෙම මේ කෙරෙක්ටර් කියස ගොතුග මතින් හම පෙශීරු හම වර බොඩන් උඳ ගූවි දෙකමකුවේ සා ෂූටින් පහරෑගෙන් මෙදින් හතන තියර වර බොඩ කෙරෙක්ටර් වා දෙවි එහෙම මඩු මෑතිරිකොන් හුන්නන් හම තංකොළ ෆසේ ෆොහරි එහෙම අහම් මෙබුනි ටින්ග හම වරන් උඳ ගූ මඩුන් හුන්නන් එක මඩු මෑතිරි ඩයලොග් තද්දී එකොත එක්ට කෝරන් එකමකුවේ සමාමින් කෙරෙක්ටර් හිල්මිස බේනුම් වේ වරන් හම ශාරිෆ පුල් ඔෆ් කර වුණේම
1: ವರ ವರುಗದ ಮೀ ರುಳಿಗದ ಬ್ಯಾತ ಕುಳುಮುಗ ಮಶೂರಿ ಶಾರಿಫ್ ಎಹೆವಿಮ ಮೀ ಕಹಲ ಮೀ ಮಡುಮ್ಯಾತಿರಿ ರೋಲೆ ಕುಳಂವಿಮ ಉಂದಗೋವಿ ದೆನ್ ಮಿಹಾರ ತೀರಿ ಏಕಮ ಹೇಣಿ ಫತ
2: ಮಿಹಾರ ಹಮ ದೆತಿನ್ ಕೆರೆಕ್ಟೆನ್ ಎಗೊತ ಕುಳೆವಿಜ್ಜ ಮಡುಮ್ಯಾತಿರಿಕೋ ಎಹೆವಿಮ ಏಕಮ ವಿಸ್ಕುರೆವು ಮಿಯೊತ್ತಣಿ

අනියායි ලිබිගෙන්වා මිහා මෙනුයි බුනා බුනමුන් නුබෑකම් ෆාල් කුරුම අල්ලෝ ලෝභය වොඩිගෙනෙන් වෙති. එබහි මීස්තකුන්ග තෙරේගා නුබෑකම් ෆිතුරුම ලෙවේ බාරකවාති. එකි ගොයිගොතුන් එකි තන්තාංගා හිඟා නුබෑකන්තග වාහක දක්කා ෆාලුකොන් උළුමකි අල්ලෝ රුහිවඩිගෙන් නුවාකමකි. නමවෙස් අනියායි ලිබිජ්ජ මීහා ඒ අනියාගේ වාහකෙන් ශක්වා කුරාම් වී ෆරෑත්තවගා ශකවාකොන් උළුමකී එම්මෙ රංගලු කමකි. අස්සවා වොඩිගෙන්වා මොලත් දෙෙන් වොඩිගෙන්වා කලවකම්ගා අල්ලෝ වොඩිගෙන්වේ.

0: හෙවකම ෆාල් කුරානම නුවත හෙවකම වංහනා කුරානම නුවත නුබෑකමකුන් අෆූ කුරානම දන්නාශි ෆහ හමකෂවරුන් ගින ගිනයිම් අෆූ කුරව්වා කුලදුම්වන්ත කලවකම්ගා අල්ලෝ වඩිගෙන්වේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ 1 MHz

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: එමීහකු මරුම්ගෙ කුරින් නුවත එකලේගෆානු අවහාරවුම්ගෙ කුරින් එකලේගෆානං හම කශවරුම් වෙස් ඊමාම් වාන මීහකම්ගා මෙනුවී ෆොතුගෙ අහුළුවරින්ගෙ තෙරෙන් එකක් වෙසනුවේ අධි කයාමෙ දවහුන් එවරෙන්ගෙ මච්ච හෙකිවනිවි බේකලෝකම්ගා එකලේගෆාන් වානේ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝ

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: නොදිහ එක මෙගහටස් දිවහිම්.

0: රීති අබදුවස් රීති
1: ඒක බාතකා ඇච්චේ හද ලස් වෙච්චේ
2: හද ලස් වෙච්චේ ෆූ හිමිහෙන් ඉන්න හිඟ බදිව හෙල්ෆෙ මොඟන්න නිකොන් ෂෝ එත්තෝ බලාල
3: ලංච් බ්‍රේක්
4: ಹೊನಿ ರುಫಿಯವಾ ಕೊಮ್ಮೆ ದುವಹೆಗೆ ಮೆಂದರು ಏಕೆ ಜಹಾಯಿರು
5: ನುವದಿ ಹೇಗೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಂ

මිසාබද්‍යයාම මි විශ්නන කොම මිසමානග සමවා ගොතෙන් මේ බයින් ආයිලඇතවක මේ ස්වාන් දුවස්වර දෙකුජ්ජොකමින් ගුලෙන් ෆැශීම මෑම්බ ෆැහින් හවුණු ජෙන එදවරින් වාහක දෙක්කයනු දේන මේ ලව හෙද විසාමාන ටෙල්ෆෝන්තක ගෑම සාමෙන්වාන හම ගෑම්ස් මොබයිල් එන්න හුන්නන ගෙත දෙන් එහෙවීම මිගොතන් ඇබ්බන්ධකෝ වාහකදක් බද්දල්කොන් හෙදුම් හොට්ටුවිකම් ගෑවෙස් ලෝබින් ගුලිෆාවා දෙහිතෙක්ගා මිවා ගොතකි කොම්මෙස් කොතකු ಖಬರ್ತಂ ಅನ್ನಾನೆ ಕೊಂಕಹಲ ಗೊತಂಕಂ ಮಿಸಿವ ಕುರವನಿ ಲೋಬಿಗೆ ಟೆಲಿಫೋನ್ ಎಫೋನೆ ನುಫೆನ್ನಾನೆ ಮೀಹಕ ಎಮೆ ಎಫೋನುಂ ಎಂಗೇನೆಯೇ ಏನೆ ಉಳೆ ಹಾಲ ವಿ ಗೊತಾ ವಮುಂದಾ ಗೊತಾ ಹುರಿಹಾಕಮೆ ಎ ಲೋಬಿಂ ಗುಳಿಜ್ಜೆ ದೇಹಿತೆಗೆ ದೇತರೆ ಒಣ್ಣ ಮಿ ಜಮಾನು ದನ್ನವನ್ಯ ಬ್ಲೂಟೂತ್ಗೆ ಗುಳು ನೋಣಿಯ ವೈರ್ಲೆಸ್ ನೆಟ್ವರ್ಕ್ಗೆ ಗೆವುಂಡ ಗುಳು ವರ್ಗದ ಕಮುಗೆ ವಾಹಕ ಎಂಬುಡನೆ ಎಮೆ ಲೋಬಿಂ ದೇಹಿ ಗುಳೇಶೆ ಎಮೆ ಜೆಹರಿ ವರ್ಗದ ಗುಳುಮಿಕೆ ವ್ಯಕ್ಕಿನ್ನು ಕುರುವೆ.

0: ගෞරවනීය වස් පිළිවදම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කරනවා.
1: ලෝබි ලෝබි

එහෙනෙක්කමක් එවරෙන්ගෙ තෙරෙන් අල්මු වෙරිකම්ගා සාභිතුව හරුලා තිබි මීහුන්නායි මූමිනුම් කලේගෆාන බාවා ලෙව්වි ෆොතශායි කලේගෆානුගේ කුරින් බාවා ලෙව්වි ෆොත්තකං ඊමාම් වේ එවරෙන්නායි අද හාසකොන් නමාතු කායිම් කුරා මීහුන්නායි සකාදේ මීහුන්නායි අල්ලෝහශායි ආහර දුවහං ඊමාම්වා මීහුන් දන්නාශේ එවරෙන්න තිමන් රස්කලාගේ බොඩුවගෙන්වා ධර්ම දෙව්වා හුසීමේ.